0: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
1: Germanien, mein Gunatek Banne, Lanka Radio, Wetzerhanai.
2: Your kind of music, all day, all night, right here on your one and only station.
3: Ik zie het toen hij had er FM naalika aan, heb ik gewoon getekend nee, nee, maar jullie palavinders het heb ik gewoon rekken nee, DAB, nee, met die navin taxen ja, dat is DAB, ken digital audio broadcasting, ik denk mee, nisa, op het pulong, op het, samandeen digital broadcasting DAB, net nam, op het, superudu, antarjaal naalika welling. radiodarmstadt.de saha lankaradio.lk යන වෙබ් අඩවිය වලින්
4: හදවතට සමීපතම හඳින් හැම සෙන්සුරා දවසක්ම ඔබ හමුනේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකයි මේ ඔබ එකතු වෙලා ඉන්නේ මම රංජන්
5: මොනිකා හැමදාම වගේ අදත් ලස්සන දහවලක හිත නිවන සංගීතයකට අරගෙන අපි ඇවිල්ලා ඉන්නෝ හැබැයි අද දවස ටිකක් විශේෂයි මොකද අපේ මැදිරියට ඇවිත් ඉන්නේ අපේ හදවත් වලට තදින්ම දැනුණු ගීත ගණනාවක් කියපු හරිම ආදරණීය ගීත රචකාවෙක්
4: අනිවාර්යයෙන්ම නීකා වචන වලින් මැජික් කරන්න පුළුවන් ගීතයකට පණ දෙන්න පුළුවන් අපූර්ව නිර්මාණකාරණියක් අපි ආදරෙන් පිළිගන්නවා ගීත රචකා රිස්මීනා සමින් අපේ මැදිරියට අපි දුරකථනයෙන් මැදිරියට කිව්වට වැඩක් වෙන්නේ නැහැ අපි දුරකථනයෙන් තමයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ ආයුබෝවන් රිස්මීනා
5: ආයුබෝවන් කොහොමද රිස්මීනා මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිදු වෙන්නේ
6: මේ දවස්වල නම් එකක් විවේකී සුවයෙන් ඉන්නවා ඒතර ඉන්න ලියපු නිර්මාණ ගොඩක් එන්න තියෙනවා
5: හොඳයි අපි ඒ ගැනත් කතා කරමු ඒ වගේම රංජන්
4: අපේ අසන්නන්ට පුළුවන් රිස්මීනා ඇයටම විශේෂ වූ ගීත රචනා කලාව ගැන ඒ ගීත පිටපස තියෙන නොකියු කතා ගැන දැනගන්න අපේ WhatsApp අංකය මතක් කරගන්න මේ වගේම දුරකථන අංකය මතක් කරගන්නම් අපේ WhatsApp අංකයට ඔබට පුළුවන් WhatsApp කරන්න එහෙම නැත්නම් අපේ දුරකථනයට කතා කරන්න පුළුවන් එහෙම නේද නීකා
5: අනිවාර්යෙන් රංජන් දැන් ඉස්සර අපිට දුරකථන අංකයයි WhatsApp අංකයයි දෙකම එක අංකයක් තිබුණේ නමුත් දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා ඒක අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ ඉතින් අපිව අහගෙන ඉන්න ඔයා ජර්මනියේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් 0.6 1 518 7000 කියන අංකයෙන් අපිට කතා කරන්න දුරකථනයේ ජර්මනියෙන් පිට ඉන්න කෙනෙක් නම් 0.0049 ඉදිරියෙන් යොදලා 61 52 87.3 කියන අංකයෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ දුරකථන මාර්ගයේ WhatsApp නෙමෙයි WhatsApp අංකයක් අපිට වෙනම තියෙනවා 0.0049 152 347 76 748 මම නැවත මතක් කරන්නම් 0.0049 152 347 76 748 ඉතින් ඔයාට පුළුවන් WhatsApp කරන්න අපිට ගීත ඉල්ලීම් සහ ඔයාට මොනවා හරි අහන්න තියෙනවා නම් රිස්මිනාගේ ඔන්න අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කර
4: Ab dem 1. Juli haben wir UKW FM Betrieb eingestellt und dann senden wir künftig oder jetzt auch exklusive über DAB online bleibt alles wie gewohnt über radiodarmstadt.de und lankaradio.lk konnten ihr jederzeit uns hören. Bei Fragen oder Feedback schreibt uns gerne an info@lankaradio.lk. හොඳයි අපි මුලින්ම ගීතයක් මන් සෝදාගත්ත උරේස රවියාරි ගායනය කරන්නේ දෑස වසා මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා ඒ කියන්නේ මේ ගීතයට සංගීත සැපයන්නේ නවරත්න ගම්මගේ රිස්මීනා මොනවද මේ ගීතය ගැන කියන්න පුළුවන්
6: ඒ තමයි මගේ පළවෙනි ගීතේ
4: ඔව්
6: පළවෙනි ගීතේ කියන්නේ ඒක ඇතර මට කීණියක් වගේ මුලින්ම කවි ගීතය කියන්නේ හිතේ
4: ඔව්
6: ඒ පළවෙනි ගීතය කරන්න නවරත්න සභාවට අරගෙන ගිහපුවාම ගීතම පදල පහක් විතර අරන් ගියා ඒකෙන් තෝරගත්තු එක තමයි ඔය
4: හොඳයි අපි ඒ දැන්
5: ඒ කියන්නේ වැඩි දුරටත් කතා කරමු ගීතය අහලා ඉන්නාට පස්සේ

0: lankaradio.lk.
1: හරි
2: එහෙම ලියන්නේ ගීත රචනා කරන්න කියලා කක්ක ඉන්නවා. ඒත් මම දෙකටම කරන්නේද කියලා විනා කියලා අන්වර්තනා. මේක තමයි එදා 17 දෙතරින් තමයි ලියුවේ. ඒක 17 වගේ කාලේ නะ. FB page එකක් තිබ්බ මගේ තඹුළු තිබ්බා කියලා.
1: මොකද පේජ් එකේ නම
2: අඳුරු සිත්තම්
1: අඳුරු සිත්තම්
2: තාම නේද පේජ් එක තාම නැහැ. ඊට පස්සේ කවුරු හරි රිපෝට් කරලා ඒක අයින් වුණා. ඒ කියන්නේ මම මගේ නම වෙන අය දෙලී හිටන තිබ්බා. පළවෙනිස්ලා 34,000ක් විතර හිටියා. දැන් මෑට කවියක් එහෙම ලියලා දැම්මොත් එහෙම ප්‍රතිචාර ගොඩක් අම් වෙනු හොඳේ වෙනකොට ලයික් 1000ක් විතර වැටලා තියෙනවා. ඒගොල්ලෝ කමෙන්ට් කරනවා. ඒක ලොකු
1: තාපිටක් ලැබුවා මම. ශ්‍රීස්මිනේ පේජ් එක Facebook එකේද තිබ්බේ?
2: Facebook එකේ තිබ්බේ.
1: ඔව්. දැන් ඒක කරන්න කවුරු ඔව් කියන්න.
2: නෑ ඊට පස්සේ පේජ් එක නැති වෙලා ගියා. මම ඒක කඩක් බැරි වුණා. මේ ඒ පේජ් එකේ ගොඩක් අය හිටිය එක්කෙනෙක් ශ්‍රීමා ජයතිලක කියලා කෙනෙක් හිටියා. එයා අර කොවිඩ් වසන්තයත කාලේ අපි ගෙදර හිටියානේ. ඒ ඉන්න කාලේ එයා මගේ කෙනෙක් පදවැලක් ඉන්නවා මේ එයාට ගීතයක් කරන්න කියලා.
1: ඔව්.
2: ඊට පස්සේ තෙන් මාත් අසුටින් දුන්නා යාට. එයා ඒක ගීතයක් කරලා තිබ්බයි දැන් ගෙදර නිකන් ස්ටුඩියෝ එකකින් නෙමෙයි රෑ පිහිනෙන් කියලා පද. දැන් ඊට පස්සේ ඒක කරලා මට වීඩියෝ එකක් කරලා ඉවල තිබ්බා. ඒක දැක්කම තමයි මට ගොඩක් ආසාවක් ඇති වුණේ මේ ගීතයක් කරන්න ඕන කියලා.
1: දැන් ගීත කීයක් විතර ඔයා ලියලා තියෙනවද?
2: දැනට තියෙනවා 32ක් විතර. පෙර හදපුවා.
1: ඔව්.
2: තව 20ක් 25ක් විතර ලියලා දීපුවා තියෙනවා. තව ඉන්න තියෙනවා.
3: ඔව් අපි නවත්තපු තැනින් තව පොඩ්ඩක් කතාව ඉදිරියට අරගෙන යමු. අපි කතා කරමු උරේෂා රවිහාරිට ඔයා ලියපු ගීතය ගැන. ඔයාගේ පළවෙනි නිර්මාණය කියලා කිව්වා. අපි ඒ ගැන තව චුට්ටක් කතා කරමු.
2: ඔව් ඒ කියන්නේ පළවෙනි සම්බන්ධය ආශ්‍රය කරනවා යාතුරු කරනවා. ඊට පස්සේ එයාගේ මාර්ගයෙන් තමයි එයා තමයි යොමු කරේ නවරත්න ගාවට යන්න කියලා. ඊස්සේ මායි මේ මහත්තයයි දෙන්නම ගියා අරගෙන. ගියපුවාම නවරත්නස බලන්නේ වෙලාස්නේ පදවල් පහක් විතර අරන් ගිහින් තිබ්බා. ඒකෙන් බලලා කිව්වා මේක කරමු කියලා. ඊට පස්සේ තර්පිනාල් මේ
1: තනුවක්
2: මේ මෙලඩි එකක් දැම්මා. තනුවක් දැම්මා. තනුවක් දාලා ඒක කියද්දි හරි මාස තිබුණා ඔක්කොම ඉවරලා. මගේ නම ඇහුවා මම කොහේ කියලා. ඊට පස්සේ කිව්වා මම ඔක්කොට වඩා ආස මේකට කියලා. මොකක්ද කිව්වා ඔය මුස්ලිම් දේට එහෙම වෙලත් ඔයා මේ තරම් ලස්සනට ලියලා තියෙනවා
1: කියලා
2: වචන එහෙමත් හරියට ඕ හරියට අගය කරා. ඉතින් ඒ අගය කිරීම තමයි මට තව තවත් ලියන්න උනන්දු කරේ කියලා මට හිතෙනවා.
1: එතකොට
2: ප්‍රවීණයන්ගේ
1: ලැබුණ ආස්වාද පොල් පිළිතුරු නේද? ඒගොල්ලෝ ආගේ කර යන ඔයගේ ලියන රචනා ගැන ඒ වචන ගැන. මොකද මුස්ලිම් එක්කම හරි අමාරු සිංහලෙන් වචන ලියන්නේ. ඒ වුණාට ඔයාගේ ගීත හරි ඔයත් එක්ක කතා කරනකොට අපිට දැනෙන්නේ නැහැ ඔයා මුස්ලිම් කියලා. මුස්ලිම් වුණත් අපි සිංහලෙන් කතා කරන අපි සියලු දෙනාමිනේ ලංකාවෙන්නේ. ශ්‍රිස්මිනා මගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඇයි මේ උරේසා රවිහාරි තෝරාගන්නේ? නැත්තම් ඔයාට නවරත්න ගමගේ කිව්වද නැත්තම් ඔයා හිතලා තෝරාගත්තද?
2: මම උරේෂාගේ කටහඬට හරි ආසයි. ඒ වෙලේ මේ කිව්වා මේ අපි මේක උරේෂාට දෙමුද කියලා ඇහුවා. ඉතින් මම සතුටු වුණා.
1: ඔව්.
2: සෑම තමයි කතා කරේ. සෑම තමයි කතා කරලා සම්බන්ධ කරගත්තේ.
1: එයා ඒ ගීතය හොඳට ගායනා කරනවා. ඒ වගේම සංගීතයත් හොඳයි, පදමාලාවත් හොඳයි. අඩුවක් නැහැ කියන්නේ මේ ගීතය ගැන. එහෙම නේද නීකා?
2: ඒක
3: අනිවාර්යෙන් අනිවාර්යෙන් උරේෂා රවිහාරි කියන්නේ ඉතින් ආයේ ඒ ඒ දක්ෂතාවයට සමකරන දක්ෂතාවයක් නෑ. ඇයට තියෙන වෙනම වෙනම කටහඬක් වෙනම ආරයක්.
1: ඔව්.
3: ඉතින් ඒක රිස්මිනාගේ පදවැලොත් එක්ක එකතු වුණාම තවත් සම්පූර්ණ වෙනවා.
1: ඇත්ත වශයෙන්ම ගීතයක් ලියන එක වෙනස් කලාවක් නේද රිස්මිනා? ඒ අභියෝගෙ මුලින්ම දැනුනේ කොහොමද?
2: ඔව් ඒක වෙනස්ම කලාවක් තමයි. ඉතින් අර මං මුලින්ම ලියුවාමත් මං කිව්වේ අර මට මුලින්ම හිතුනේ මේක කවුරුත් මන් ලියුවම පිළිගනීද. මුස්ලිම්නේ
1: අනතේ
2: වුණම මං පොඩි කාලේ ඉගෙන ගත්තේ සිංහල. ගෙදර කතා බහ කරන්නේ දෙමළ.
1: ඔව්.
2: يعني අපි මුස්ලිම්නේ ගෙදර ප්‍රතිශතේ කතා කරන්නේ දෙමළ. ඉතින් මේ ලියුවාම ගෙදර මුලින්ම ලිව්වා මාර සින්දුවට හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක තමයි. ඊට පස්සේ ඒ සතුට ඒ කියන්නේ ඒක වෙනස්ම හැඟීමක්. ඒක හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක ඊට පස්සේ තමයි මේ ලියාගෙන ගියේ.
3: ඔයා ලියපු පළවෙනි ගීතය පටිගත වෙච්ච දවසේ ඔයාට මොන වගේ හැඟීමක්ද දැන් මේ කියන්නේ දැන් ඔයා ගීතේ රචනා කරනකොට ඔයාට ඒකේ අවුට්පුට් එක බලන්න හම්බ වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ ඔයාගේ හිතේවත් නැති අවුට්පුට් එකක් නේ මේ එන්නේ. ඊට පස්සේ කොහොමද ඒක ඔයාට ෆීල් වුනේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අහනකොට, ෆයිනල් සොන් එක අහනකොට?
2: මුලින්ම පටිගත කිරීමට ගියපුවාම උරේෂා හැරෙලා හිටියා. එයා ගීතේ ගායනා කරද්දී ඇත්තටම ඒ මතක් ඒක මතක් වෙද්දි ඇත්තටම දැනටත් හරිම ලොකු සතුටක් දැනෙනවා. මේ එයා ගීතේ ගායනා කරද්දී සතුටක මට කඳුළුත් ආවා. මට විතරක් නෙමෙයි අර මගේ යාළුවත් ආවා මාත් එක්ක දීපශිරණි. එයාට කඳුළු. ඉතින් ඒ තරම් සතුටුයි. ඉතින් මගේ ජීවන සහකරු ජයසෝම අබේරත්න
3: පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න ස්මිනා, දැන් ඔබ විවාහ වෙලා ඉන්නේ සිංහල කෙනෙක් එක්කද? හරි, මට ඇත්තට මේ ප්‍රශ්නෙට තමයි ඊළඟට එන්න උවමනාව තිබුණේ. නමුත් අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පසුවට කල් දාලා
1: අපි හරි ආසයි දැනගන්න ගීත රචකාවියක් විදියට ඔබට මේ වචන ගලා එන්නේ කොහොමද? සුබදාම්ර නැත්නම් ආදරේ නැත්නම් සමාජයේ දක්න සිදුවීම්ද?
2: ඒ සුනමගේ ඒ සියල්ලම කෙරුවත් හරි ඒ සුබදාම්ම විදිහට මම හරි ආසයි පරිසරයට හරි ආදරේ අනිවාර්යයෙන්ම හම්බුනාමත් යන්නේ ඒ පොහෙහෙද සුන්දර දැන් හොයාගෙන අපි දෙන්න ඇවිදින්න යනවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවලටත් අදහස් එනවා ඒ සමාජය දකින සිදුවීම් ආදරය වේදනාව සතුට ඒ හැම දෙයක්ම හදවතට තදටම දැන් වෙලාවක තමයි ලියවෙන්නේ.
1: හොඳයි, අපි සමන්දමු තවත් ගීතයකට. ඔයා ලියපු මේ අනුරාධ අබේසිංහ මේ ගීතේ ගායනා කරන්නේ සඳ පහන් කියන ලාකුළු නේද? සඳ පහන්
2: ලකුළු ගේ.
1: ඔව්, ඒ ගීතේට විශේෂ යමක් තියෙනවද කියන්න ඔයාට?
2: ඔව්, මේකේ අර මට එස්ඩීකේ ලියන කාලේ සමහරු අර කමෙන්ට් කරනවා ඉන්නවනේ බොළඳ ඒවා ලියනවා කියලා දානවා. ගොඩක් අය හොඳයි කියන්නේ බොළඳ ඒවා ලියනවා කියලා දාලා තිබ්බාම මම ඔකට ටිකක් අර ටිකක් පරිශීලනය කරලා ටිකක් වචන ටිකක් හොයලා
1: දැම්මා.
2: තාලි වල ඒක තේරුමත් එක්ක දැම්මා.
1: මේ
2: ඉතින් ඇත්තටම ඔක සුන්දර ගීතයක්. මේ මගේ ගොඩක් ගීත වලට සංගීතය සපයලා තියෙන අනුරාධ අබේසිංහ මහත්මයා මේ ගීතේ යාගේ කඳින් මහ කයපු එක.
1: හොඳයි, අපි සමග මේ ගීතේට

0: හොඳයි රංජන්, මට දැන් ප්‍රශ්න දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා රිස්මිනාගෙන් අහන්න. ඒ හින්දා මම ඔයාගෙන් පොඩි ටයිමයක් ඉල්ලනවා මේ රිස්මිනාගෙන් මට මේ ප්‍රශ්න ටික අහන්න දෙන්න කියලා. හරිද?
1: හරි හරි.
0: පළවෙනි දේ මට හිතෙනවා රිස්මිනා කියන්නේ අභියෝග බාර ගන්න කෙනෙක් කියලා. මොකද ඔයා ඒ ඉස්සෙල්ලා සඳහන් කළා ෆේස්බුක් එකේ ලියද්දී ඔයාට කමෙන්ට්ස් වැටුණා කියලා, මේ බොළඳ විදිහට ලියනවා එහෙම කියලා. එතකොට ඔයා ඒක අභියෝගයක් විදිහට අරගෙන තමයි මේ ටිකක් මම පරිණත විදිහේ ගීතයක් මට කියන්නේ මට මේකත් කරන්න පුළුවන් කියන ඒ අභියෝගය බාර අරගෙන ඔයාගේ අතින් හොඳ නිර්මාණයක් බිහි වුණේ. ඒ වගේ මොනවා හරි ජීවිතයට සම්බන්ධ අභියෝගාත්මක සිදුවීම් වලදී ලියවිච්ච සාර්ථක ගීත නිර්මාණ තියෙනවද? ඔහු
2: එකක් තමයි මේ ටීවී එකේ නිවුස් වලට මම දැක්කා, මේ තාත්ත කෙනෙක් දුවගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දුව ගෙදරට ගන්නේ නැතුව තාත්ත එළවනවා. ඉතින් ඒ නිවුස් එකේ නිවුස් වලට පෙන්නපුවාම, ප්‍රවෘත්ති වලට පෙන්නපුවාම මට ඇත්තටම හරි දුකයි. දුක හිතුණා මගේ තාත්ත නැති වෙලා, තාත්ත නැතුනේ අනිත් පරිදි. ගෑනු ළමයි කියන්නේ තාත්තට ගොඩක් කිට්ටුයිනේ. ඉතින් මේ කොහොම හරි මට ඒක හිතට වැදුනා. ඊට පස්සේ මම ඒකට ඉන්දුවක් ලියුවා, වැටි වැටි ඇඩි පිටි කියලා. ඒකින් කිව්වේ මේ පොඩි කාලේ වැටි වැටි ඇඩි දිනකොට තාත්තා අත දෙනවා මේ ඇඩි දින්න. එුණාද තාත්තා වයසට ගියාම තාත්තව බලාගන්න කෙනෙක් නැහැ කියන එක තමයි ඒක නිරන්තරේ මේ ඒක මම ලිව්වේ වැඩිහිටි නිවාස කියන තාත්තගෙනුගේ ඇඟීම. සමහර කතා මම අහලා තියෙනවා, මේ අම්මව ගෙනිහිල්ලා තියාගන්න ගෙදර තාත්තව වැඩිහිටි නිවාසක හොත්තනවා. මොකද අම්මව තියාගන්නේ තමන්ගේ ළමයින්ව බලාගෙන.
1: ඒ ගීතේ
0: මට හිතෙනවා මේ රංජන්, මේ සාමාන්‍යයෙන් කාන්තාවන් ගීත රචිකාවියන් අපේ ලංකාවේ සෑහෙන්න දක්ෂ රචිකාවියන් ඉන්නවා. එතකොට දැන් ගොඩක් වෙලාවට කාන්තාවක් විදිහට ගීත ලියනකොට එයාලා හරිම සංවේදී, කියන්නේ ගැහණු කෙනෙක් ජීවිතේ දිහා බලන විදිහ, එතකොට සෝබාදහම දිහා බලන විදිහ, හැඟීම් දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් පිරිමි කෙනෙකුට සාපේක්ෂව. එතකොට දැනෙන සංවේදී බව මට හිතනවා ගැහණු කෙනෙක්ගේ වැඩි කියලා. රිස්මිනාගේ අදහස මොකද්ද මේ ගැන? කොහොමද ඔයාට ගීත ලියද්දී දැනෙන සංවේදී බව ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
2: ඔව්, ඇත්තෙන්ම ඒක එහෙම තමයි. මේ ඉතින් අපි සමබරව ගීත නිර්මාණය කරන්න ඕනේ, නැත්නම් කියයි අර අඬනෙහි සින්දුමනේ කරන්න කියලා. ඒ වගේ කියන්නත් පුළුවන්, ඒ කියන්නේ වේදනාව විතරක්ම දෙනවා කියලා. ඉතින් මේ ඇත්තටම මගේ තව සින්දුකුත් තියෙනවා මගේ රන් කැටියෝ කියලා. ඒකෙදිත් මම ගත්තේ ඔය වගේ මාතෘකාවක් තමයි. ඒක බබාලා නැති කෙනෙක්ට තමන්ගේ බබාව හදාගන්න, බබෙක්ව හදාගන්න දුන්න අම්ම කෙනෙක් කතාවක්. ඒ වගේ මේ කාන්තාවන්ට දැනෙන සංවේදීතාව වැඩි ඉඳලා මටත් තිබෙනවා. ඒ හින්දා තමයි මේ වගේ කීකල යන්නේ කියලා.
1: ඒ කියන්නේ අපිව කපලා දානවා එතනින්ම නේද?
0: නෑ. නමුත් අර පිරිමි කෙනෙක් ලෝකෙ දිහා බලන විදිය සහ එයාලට හැඟීම් දැනෙන විදිහ එක ගත්තහම කාන්තාවන් හරීම සංවේදී, මේ සංවේදී තැන්වල මට හිතන වෙලාවකට ඌමනාවට වඩා සංවේදී දෝ
1: වෙනවද?
0: ඔව්. තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා, ඔයා දැන් මේ ඉස්මතු කරපු හින්දා මේ කාරණය, මේක පොඩ්ඩක් පෞද්ගලික ප්‍රශ්නයක්, සමහර විට මේ ඒ කියන්නේ ඕපදූපයක් විදිහට නෙවෙයි. මම කැමති දැනගන්න, ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔයා මුස්ලිම් කාන්තාවක්, ඔයා හැදිලා තියෙන පරිසරය එක ගත්තහම අපේ සංස්කෘතීන් දෙකක්. දැන් ඔබ විවාහ වෙලා සිටින්නේ සිංහල බෞද්ධ නේද? සිංහල බෞද්ධ නේද හස්බන්ඩ්?
2: ඔව් ඔව්
0: ඔව්. සිංහල බෞද්ධ කෙනෙක් එක්ක. එතකොට ආගම් දෙකක්, ජාතීන් දෙකක්, කල්චර්ස් දෙකක්. එතකොට දැන් සමාජයෙන් සමහර බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට කොහොමද මේ මේ චොයිස් එක, ඒ කියන්නේ මේ තීරණය ගද්දී කොහොමද ඔයාට ඒක බලපෑවේ? ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගීත රචනා කරලා තියෙනවද? මොකද ජීවිතයේ විශාල සිදුවීමක්.
2: නෑ, ඒ සම්බන්ධයෙන් නෑ.
1: ජාතින් දෙකක් අතර ඇති වෙන සම්බන්ධයක් ගැන.
2: ජාතින් දෙකක් අතර එකක් ලියුවා. ඒක එකක් තියෙනවා නම් මේ කීර්ති ප්‍රස්කල් මහත්මයා ගායනා කරපු ගීතයක්. ඒ හැරින්ද ඉතින් ඒක නිකන් ආදරය ප්‍රේමය පිළිබඳ

0: lankaradio.lk.
1: මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ මේ ගීතේ වැටි වැටි ඇවිදිද්දි කියන ගීතේට ඔයා වැටි වැටි ඇවිදලා තියෙනවද?
2: වැටි වැටි ආපු ගමනක් තියෙන්නේ රිස්මියානේ.
1: ඒක ඒකත් හොඳයි. ඔයා කියන්න ඔයාගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද මේතෙක් ආව මේ ගෙවි ගිය කාලය තුල?
2: අමතක නොවෙන කියන්නේ මගේ දෙවෙනි ගීතය ඔබේ උණුසුම් පපුතුරේ අනුරාධා බේසිං ගීතය සංගීතවත් කරේ. නිලු අධිකාරි මහත්මිය තමයි ගීතය ගායනා කරේ. ඉතින් මේ ගීතය ගායනා කරලා මේක ගීතය අවුත් කරලා ඉවරුණෙන් පස්සේ චකුවිගෙන් මට පළකට ආවා. ශාන්ත කුමාර විතාන ප්‍රවීණ ගීත රචකයෙක් මාදිරි. ඉතින් එතුමා කතා කරනවා, එතුමාගේ හරි වලට මම ඇත්තටම හරිම ආසයි. ඒ වගේ කෙනෙක් කතා කරලා මට අගය කරා.

0: నీకు మన అరే మన చెప్తా అరే ఆడే మరి
1: ఒక్కటే
0: ඉතින් මට ඒක ඇත්තටම ලොකු සතුටක්. එයා මේ ෂකුවේ අනුරාධකෙන් තමයි නම්බර් කෙල්ලගෙන ඉල්ලගෙන කතා කරලා තිබ්බා.
2: හොඳයි. ඊළඟට ඔයාට සම්මාන ලැබිලා තියෙනවද රිස්මින? නෝයකු සම්මාන දෙනවද ලංකා? තවම නැහැ.
0: නැහැ.
2: අනාගතේදී ලැබෙන්න පුළුවන් නේ.
0: ඒත් ඉතින් අර මං කරන දේ ගැන මට සතුටුයි.
2: ඔව්.
0: සමාජයට මොකක් හරි එහෙම හම්බ වෙනවා නම් ඉතින් ඒක ලොකු දෙයක් නේ. සමහර ගීත ගොඩක් අය මට කියලා ලියව ගන්නවා. ලියාගත්තෙන් පස්සෙ කියනවා ඒක අර මට එක්කෙනෙක් පිටරට ගෙන්න කියන්නේ. UK වල ඉන්න එක්කෙනෙක් ලියාගත්ත යටි ආලුවෙක්ට කියලා.
2: ඔව්.
0: මේ ඒක ලියලා දුන්නෙන් පස්සේ එයා ඒක තනුව ඒක තනුවත් හැදුවා අනුරාධපුරේට. ඒක ඔතන නැහැ. එයාලා තාම අවුට් කරලා නැති නිසා.
2: ඔව්.
0: එයා කිව්වා ඒ ආලුවට ඔබ අහන්න දුන්නා කියලා. යාළුව 10තරයක් විතර අහන්න ඇති කිව්වා. ඊට පස්සේ එයාගේ දුක තුනී. එයාගේ දුක තුනී වුණා කිව්වා.
2: ඕකේ.
0: ඉතින් ඒ වගේ ඒ වගේ දේවල් අහනකොට ඉතින් සතුටුත්. ඒකත් යන්නේ වක්කුවේ කියන්නේ පොඩි කාලේ එයාට ගෙදරි තාත්තා වෙනස්කම් කරා.
2: ඔව්.
0: මේ එයාට අහන්න ඕනේ ඇයි මේ ඇයි ඔයා මට එහෙම කරේ කියන එකලු එයාට අහන්න ඕනේ කියලා.
2: ඒ
0: පුංචි කාලේ අවුරුදු 6 ඉඳන්.
2: ඔව්. ඒක ඔයාට කිව්වා ඔයා ඒකට ගීතයක් හැදුවා.
0: ඒකට සරලව ලියලා දෙන්න කිව්වා. මම ඒක ගීතෙන් ලියලා දුන්නා.
2: ඔව්.
0: ඒත් සනුව දාලා ඔක්කොම හැදුවන් පස්සේ මේ ඒ යාළුවට දීලා යාළුවා දහස්තරයක් විතර ඒක ඇහුවා. එයාගේ ඒක අහන එකෙන් එයාගේ දුක තුනී වුණා කිව්වා.
2: හරි හොඳයි.
0: කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක අර සම්මාන නැතුවට ඒ සම්මානේ ඇති කියලා මට
2: හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. එයා සන්තෝෂ වෙනවා. එයා තෙන් එයාගේ දුක නිවා ගන්නවා. එයා එකින් තැම්පත් වෙනවා. ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. එයාගේ හිතට සහනයක් ලැබෙනවා එයා තෙන්. ඔයා ඒ
3: වගේ මට මතක් වුණේ රංජන ඒ කාලේ මතකද ඔය අපි ඉගෙන ගන්න කාලේ සාහිත්‍යයට එහෙම අපිට ඔය පැල් කවි ගැල් කවි නෙළුම් කවි නේද ඒ ඒ කාලේ ඔය කවි රචනා කරලා තියෙන අය එහෙම නැත්නම් කවි කියන අය ඒ අයගේ මේ කාන්සිය මාන්සිය තෙහෙට්ටුව වේදනාව නිවා ගන්න තමයි මේ ගොඩාක්ම මේ දේවල් වලට යොමු වෙලා තිබුණේ එතකොට මේ සාහිත්‍ය ගත්තහම ලංකාවේ සිංහල සාහිත්‍ය ඒ ඉස්සර කාලේ ලියවිච්ච හරි අර්ථවත් ගීත අද වුණත් අපිට ඒ ගීත ඇහුවහම හරි වෙනස්ම හැඟීමක් හිතට දැනෙනවානේ සතුට වෙන්න පුළුවන් දැන් අපිට කාගෙන්වත් පළිගන්න හිතනවද ඒ වගේ ගීත අපි අහලා තියෙනවද ගීතයක් ඇහුවයින් පස්සේ ඉතින් මං හිතන්නේ රිස්මිනාට පෞද්ගලිකව සතුට වෙන්න පුළුවන් සහ අර ආත්ම තෘප්තිය කියන එක උපරිම ලබන්න පුළුවන් අවස්ථාවක් ඒකනේ
0: ඇත්තෙන්ම
2: මේ ගීතේ පදමාලාව ලියන්නේ අපිත් සමග දැන් එකතු වී සිටින රිස්මිනා සමින් සංගීතය සපයන්නේ අනුරාධ වික්‍රමසිංහ ගීතේ ගායනය කරනවා නෙළු අධිකාරී

0: හොඳයි රිස්මින, ඊළඟට ඔයා දමිළ ගීතත් රචනා කරනවා නේද? අපි හමු මේ ගීතයට. මේ ගීතය ගායනය කරන්නේ ඡායා ප්‍රභාස්වරි. මෙයා ලංකාවේ ඉන්න කෙනෙක්ද?
1: එයා ඕස්ට්‍රේලියාවේ.
0: එයා ඒ ගීතය ගායනා කරන හෝගා හන්දනා කියලා මේ ගීතය ඔයා තම රචනා කරන්නේ සංගීතය.
1: ඒක ලිව්වේ දීප්තිරචනය. ඒක මට ලිහිපට කඩින්ම බලපෑවා. ඒකට මම සින්දු දෙකක්ම කරා. ඒ කියන්නේ ඒ වෙලාවෙත් මිනිස්සු අපි හැමෝටම උදව් කරගමු කියන එකට, අපිට නැගිටින්න පුළුවන් කියන එකට.
0: මේ ගීතයේ සංගීත සපයන්නේ අජිත් ප්‍රේමලාල්. අපි සමඳමු ඒ ගීතයට දැන්. මේ ඡායා ප්‍රභාස්වරි

0: गीत गोंग दिली वाद नहीं विनोद दुन्नत हो
1: तो
0: गुल्लो
1: गीत गोन में दिलो दुन्ना रे गाने ने
0: एक नहीं दें किस्मत चांस चांस लेकर तो आदिल ने यावल ने तो
1: यावा ना मूल खाली है वो आ
0: ओ
1: ये तो पस्ते गोल गाने ने नहीं राजू का तो तेरे की सरे नहीं है जब इनको दो ऐसे पता हम बोले गा
0: यारेंद
1: ना इकपा
0: දැන් ඊළඟට දැන් ඔයා ගීත රචනා කරලා තියෙනවා මේ රෝහණ වීරසිංහගේ පුතාට චරිත් වීරසිංහට. ඔව්. ඒ ගීතවල මේ වාදනය වෙන්නේ නැද්ද දම්පාට මල් කියන ගීතේ?
1: නැහැ.
0: පුදුමයිනේ. ඇයි ඒ ඔයා යවන්නේ නැතුව ඇති එහෙම හැම චැනල් එකකටම යවන්න ඕනේ.
1: මෙයාට කලින් නම් කියවුවේ නෑ අර මොඩෙම යවලා ඊට පස්සේ එනිදිම දුන්නා ඊට පස්සේ එහෙම කෙරුණ නැති හින්දා ඊට පස්සේ අතෑරලා දැම්මා YouTube එකට බැලුවා
0: එහෙම නෙවෙයි යවන්න ඕනේ එතකොට තමයි ඒකට නේ කියලා කෝල් කරන්න අපි මොම සින්දුවක් කෙව්වා මෙහෙමයි ඔයගොල්ලෝ ඒක වාදනය කරලා බලන්න මෙහෙමයි කියලා කියන්න ඕනේ නැත්නම් ඉතින් ගණන් ගන්න නැහැනේ කවුරු හරි කෙනෙක් ඔය ගීතයක් කෙව්වා කියලා අතහරලා දානවා සමහරවිට ගීතයක් ලියන්න ගියාම එක තැනක හිරවෙන වෙලාවල් තියෙනවද රයිටර්ස් බ්ලොක් කියන්නේ අන්න ඒ වගේ වෙලාවට රිස්මිනා මොකද කරන්නේ
1: එක පද පෙළියක් ලියවෙන්නේ නැතුව ගිරවෙනවා ඉතින් ටිකක් නිවිහනේ හිල්ලේ හිටත්ටි හරියනවා එහෙම නැත්තම් ඒක තියලා ආයි වෙන දවසක බලනකොට හරියනවා අදහසක් එනවා ඉතින් අර ඒකම එකද දෙකට හිතන්නේ නැහැ පස්සේ නිකන් ඉන්න වෙලාවට මතක් වෙනවා මතක් වුණාම කියන්න පුළුවන් එහෙම
0: ඒක දවසකින් විතර වෙනස් වෙනව නේද ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙනවා මේ ආපහු එක මතක් කරලා ඒකට අවශ්‍ය වචන ටික ගන්න
1: වචන ටික ගන්න රිස්නාව දැන් මේ සාකච්ඡාව ඇතුලේ ඔයා එක තැනකදී සඳහන් කළා ඔයාට Facebook page එකක් තිබ්බා ඒකේ ලොකු fan base එකක් හිටියා ඔව් එතකොට ඉතින් ලැබිච්ච ප්‍රතිචාර සහ සමහර වෙලාවට නෙගටිව් කමෙන්ට්ස් උත් ලැබෙන්න ඇති ඔයා මොනවාද මේ දැන් සමාජ මාධ්‍ය ගැන ඔයාට මොකද්ද තියෙන අදහස? ඒ කියන්නේ මම මේ අහන්නේ මේකට මට අවශ්‍ය වෙන උත්තරය වෙන්නේ ඔයාගේ පෞද්ගලික අදහස මේ ගැන. ඒ කියන්නේ ඔයාට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක ඊට අමතරව අපි සමාජ මාධ්‍ය දැන් දවස ගානේ අපි දකින එක එක දේවල් එක එක විදිහට මිනිස්සු බුලි කරන වෙලාවල් තියෙනවා ගැහණු ළමයිව. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ අදහස කොහොමද කියලා මට මේ අදහස් දෙකම දැනගන්න ඕනේ. මට හම්බෙච්චම මගේ මං කියුවේ මගේ මේ පේජ් එකට 34,000ක් විතර හිටියා. දැන් අපි හිතනවාද පිරිමි ළමයි තමයි දැන් ආදර මේ ප්‍රේමයක් වුණාම දැන් ඒගොල්ලෝ ගොඩක් අර සෙල්ලක්කාරයි අතහැරලා දානවා. අහන්න කියලා. ඒ වුණාට ඒගොල්ල තමයි දැන් මේ පොත්වලින් මට මේකට කවියක් ලියන්න මේකට කවියක් ලියන්න කියලා එනන්නේ. කියන්නේ ගෑනු ළමයි අමතක කරන්න බැරුව ඊට පස්සේ අන්නලල පිළා දේවල් කරගෙන ඉරුමුතු කාර්යයක් ඉන්න ඒගොල්ලෝ අරතක කරනවා අමතක කරලා සාලිවරලා මේ ඒගොල්ලෝ වෙන ජීවිතයකට යොමු වෙනවා මේගොල්ල මුලින්ම සෙට්ටක් පාරේ විදිහට හිටියද පස්සේ ඒගොල්ලෝ හරියට ඒ කියන්නේ හිතනවා මේ වගේ කීප දෙනෙක් පදකම් දුනා ඒගොල්ලෝ ගියා හැබැයි ඉතින් අර මං කවුද කියලා දන්නේ මම අර අනුහද්ද නාමයේ ඉන්නේ මිනා කියන නමෙන් ලියුවේ එතකොට ඒගොල්ලන්ට මං කවි එහෙම ලියලා දීලා තියෙනවා ඒ සමහර එක්කෙනෙක් දැන් මම අර ෆොටෝ එකක් දාලා ඒ ෆොටෝ එකකට තමයි කින්තෝරියක් දාලා ඒකට තමයි දීුවේ මට සම්පත කියලා නමින් සමිත ඉදිරි සිංහ කියලා කෙනෙක් ඒකත් එයා මට ෆොටෝ 100කට වැඩි මට එවල තිබ්බා මේක මං කිසිම දෙයක් හින්ද නෙමෙයි ඔයාට එවන්නේ ඔයා ලස්සනට ලියනවා මේ ටික ඔයාට යූස්ෆුල් වෙයි කියලා හිතෙනවා ඒ හින්ද මේ ටික අරගෙන ඔයා ලියන්න කියලා එහෙම උදව් කරපුවා හිටියා ඉතින් අපි අර වැරදි මේ පැත්තටම නිමේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ වගේම තමයි කොනහට සිංහයක් දාපුවාම සමහරව ඒකට මේ කියන්නේ අපිව කියන්නේ යවකරන්න කියන්නේ අපිව කියන්නේ හිත බත්තන්ඩ ලියන අය ඉන්නවා කමෙන්ට් කරන අය. ඒ කියන්නේ ගොඩක් අපි දන්නේ නැහැ බොරු නම් වලින් ඇවිල්ලා යාට උසර දාපු සිංහය මම පොගහන්න නැයිද ලිව්වේ දීලා මේ විශ්වනාගයනේ ඒකට කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ ඕකත් විකුණන කරනවා.
2: එහෙම බලන් ගියොත් ලංකාවේ ඉන්න අති බහුතර ගායක ගායිකාවන් පිරිසක් අම්මයි තාත්තයි විකුණන් කාලා.
1: ඇත්තටම මට ඕනේ උනේ විකුණන් කන්න නෙමෙයි. එහෙනම් ගොඩක් අය බයිනෝ රජින් කරේ නෑ, අරින් කරේ නෑ, මෙහින් කරේ නෑ. අරයටයි මෙයාට බනින්න ඕනේ. මං කියන්නේ අපිට පුළුවන් පොඩි දේ හරි අපි කරමු. ඒ කියන්නේ සම්ප්‍රීවලි නෙමෙයි. මනුස්සයෙක්ට මනුස්සෙක් හිරවලා ඉන්නකොට අපිට කතා කරලා එයාගේ හිත හදන්න හරි පුළුවන්.
0: ඇත්ත ඔසේ.
1: ඔව්
0: අනිවාර්යයෙන්.
1: ඉතින් ඒ වගේ දෙයක් කරලා අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝට පුළුවන් පොඩි දේ. මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි මට ඇත්තටම කියන්න ඕනේ. අනිත් එක ඉතින් එහෙම එකතු වෙලා කරොත් අපි හැමෝටම කියනවා. අපි අපි කුළු කුළුවන් විදිහට මොනව හරි මෙදයක් කරනවා නම් අනිත් අයට බනින්න නැතුව අපිට දිනු කර ගන්න පුළුවන් කියන එක තමයි මම මේ ඒ සිංගල් එකෙම කියන්නේ. ඒවත්
2: ඔව් රංජන්
0: අපි දැන් ගුණට කරන සූදානම් කළා අජිත් ප්‍රේමලාල්ගේ සංගීතයෙන් රසවත් වෙන රිස්මීනා සමින්ගේ දමිල පදමාලාවකින් හැඩගැන්වුණු මේ ගීතය ගායනය කරන්නේ ඡායා ප්‍රභාස්වරී.

0: lankaradio.lk. ඔබට වඩාත් ආදරය ඇති ගීත පදන රචනා සෛලයක් තියෙනවද? ඉගෙන ගීත රචනා කරනකොට මොකක් හරි එකම සෛලයකටද රචනා කරන්නේ? එහෙම නැත්නම් ඔයා වෙනස් සෛලයක් ගන්නවද රචනා කරනකොට?
1: නැහැ, මම ඇත්තටම හිතෙන් තාලයක් දාගෙන තමයි කියන්නේ. මට මොකක් හරි හිතෙන් තාලයක් එනවා, එහෙම වුණාම තමයි මම ඒකට හැදෙන වචන දාන්නේ. එහෙම එකක් තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒ තරමටම සංගීත දර්ශක නිර්මාණය කරන නදාන්නේ ඒකට වෙනම තනියක් දානවා. එහෙනම් මම අර ටිකක් වැඩ ගීතමය විදිහට තමයි මගේ පද ලියුවේ.
0: හොඳයි, ඊළඟට මට දැනගන්න කැමති රිස්මීනම් ගීතයක් ගායකයෙකු විසින් වෙනස් කරන්න කියලා තියෙනවද? ඒ කියන්නේ පදමාලාව මේ වෙනස් කරලා දෙන්න මේ විදියට කියලා එහෙම තියෙනවද ගායකයා විසින්?
1: නැහැ, ඒ කියන්නේ ගායකයා නෙමෙයි, තනුව නානකොට සමහර වෙලාවට කියනවා මේ වචනේ මෙතෙන්ට අපිට කියවෙන්නේ නැහැ.
0: ඔව්.
1: ඒකට අපි වෙන වචනයක් දාමුද කියලා අහනවා. ගොඩක් නැහැ, වචනයක් ටිකක් එහෙම වෙනස් කරනවා. ඒකෙන් ගීතේ කියවෙන්නේ නැත්නම් එහෙම ඒකටම හිතින් සමාන වෙන වචනයක් ටිකක් ඒ වෙලේ කියලා දෙන්න පුළුවන්. ඔයාගේ පළවෙනි ගීතේදී එහෙම වුණා මම හිතන්නේ. පොඩි එවලුසර් කිව්වම මම ටක් ගාලා කිව්වා.
0: ඔබ ගීතයක් ලියනකොට පද පෙළ පළමුව ලියනවද නැත්නම් සංගීතයේද අල්ල හොයාගන්නේ ඉස්සෙල්ලා? තනුව
1: පද පෙළ සංගීතයට ලියපු ගීතක් තියෙනවා. ඒ කියන්නේ සමහර හින්දි සින්දු දෙන්නෙක් තුන්දෙනෙක් ඉඳලා හින්දි සින්දු වලට පද ලියලා ඉල්ලගත්තා. එහෙම කියන දේ
0: හින්දි සින්දු වල පද ලියලා ඉල්ලගත්තා කියන්නේ ඒ කියන්නේ කොපීද නැත්නම් ඔරිජිනල් ඒගොල්ලොන්ගේ තනුව? ඔව්, කොපි.
2: හොඳයි රංජන්, දැන් අපිට මේ අපේ WhatsApp අංකයට යම් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තිනවා. ඉතින් අපි සූදානම් තෝරාගත්ත ප්‍රශ්න කීපයකට විතරක් රිස්මිනා තරහා උත්තර ලබා දෙන්න අපි බලමු නේද රංජන්, මොනවද මෙයාලා අහන්නේ කියලා.
0: ඔව්, කුරුණෑගලින් හංසික අහනවා රිස්මිනා අලුතෙන් ගීත ලියන්න එන කෙනෙක්ට දෙන්න තියෙන හොඳම උපදෙස මොකක්ද කියලා.
1: ගීත ලියන්න කලින් ගීත අහන්න. ඒ කියන්නේ අපේ ප්‍රවීණයන්ගේ හොඳ ගීත තියෙනවා, ඒ වලින් කියන තියෙන දේවල්. ඒ වගේම පොත්පත් විතර පරිශීලනය කරන්නේ නැහැ. එතකොට හොඳ වචන, ලස්සන වචන එනවා, හිතේ රැඳෙනවා. ඒ වගේම අපි සමාජයට දෙන දේ යහපත් දෙයක් දෙන්න කියලා මම කියන්නේ.
2: හොඳයි, තව ප්‍රශ්නයක් යොමු කරනවා මහනුවරින් තාරකා. ඔබ ලියපු ගීත අතුරින් ඔබට වඩාත්ම සමීප ගීතය මොකක්ද කියලා අහනවා.
0: අමාරු ප්‍රශ්නයක්.
1: සමීප ගීත කියලා නෑ, ඉතින් හැමකම සමීපයි. ඒත් මම එහෙම කියන්න, මගේ මධුරං කැටියෝ කියන ගීතය මට ටිකක් විශේෂයි. මොකද ඒ ගීතේ කන්ව නවපදමාලාවට ගීපදවි විචාරයට අරගෙන තිබුණා. ඉතින් ඒ ගීපද විචාරය අහලා ඇත්තටම කඳුළු තව හරිම සතුටුයි. ඊට පස්සේ ඒ සන්තෝෂෙට එදා රෑ ආපසු දෙවිඩ් පස්සේ ලියන්න හිතුවා. එදා රෑ තමයි ඒ සිංදුව ප්‍රචාරය වෙච්ච දවසේ රෑ තමයි මට ඔබ වෙනිල පස්සේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවිඩ් පස්සේ ගීත හතරක් දෙන්නට ඔක්කොම ගීත හතරක් කරලා තියෙනවා.
0: හොඳයි රිස්මින, අපිට පුළුවන් ඒ ගීතයට දැන් සවන්දින නිපුණි නායත්‍රා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. අපි සවන්දින මේ ගීතයට ඔබේ මගේ රංකැටියෝ මේ ගීතයට සංගීත සපයන අනුරාධ අබේසිංහ අපි සමඳු මේ ගීතය දැන්.

0: හොඳයි රිස්මි අපි කතා කරමු ඔයාගේ පවුලේ විස්තර ගැන කවුද ඉන්නේ පවුලේ කොහමද ඔයාට ගෙදරායගෙන් ලැබෙන සපෝට් එක මේ වැඩ කරගෙන යන්න
1: තාත්තට ඉලා අම්මා ඉන්නවා අයියයි නංගි මල්ලි ඉන්නවා තාත්තනේ මච්චරයි අම්මා ගුරු වෙලියා ඉතින් නෑකටදී අම්මා කිව්වා ඔයා ඔස්සේ තින්දලි වෙනවා මට පින්ක්ස් ලිව්වේ නේ
0: ඇත්තටම සාධාරණයි සාධාරණයි මේක ගෙදර ඉන්න මිනිස්සු අමතක කරලා වටේ ඉන්න මිනිස්සුට සිද්ධ ලියනවා ඒක
1: ගෙදර තනි වෙලාවක ඉන්නේ ඒක කිව්වා මම ගෙදර තනි වෙලාවේ මේන්නේ අයියයි නංගි අම්මයි ඒගොල්ලෝ ඔක්කොම එක දෙන්නේ
2: ඔව් එයා තනි වෙලා නැහැ නේද
1: ළමයි ගොඩක් එක්ක හිටියා මේ මං තනි වෙලා වගේ දැනෙනවා වෙලා ඉස්සිට ගිහම මතක් වෙනවා ඒක තමයි මං කියන්නේ කියලා ඒක පස්සේ මං ඒකට ලියුවා ඒකට තිබුණා ලියුවා
2: මොකක්ද ඒ ගීතේ මොකක්ද ඒ ගීතේ රිස්මින
1: එක එන්න තනියම සිල නියරම් කියලා තමිල් දෙයක් ඒකේ හදමාගේ නොකියාම කියන තමයි සිංහල ගීතේ
0: කවුද ගායනා කරන්නේ රිස්මින
1: හදමාගේ නොකියාම නිකුණි නෑන තාරා තමියන තිල නේරම් කියන එක
2: හදමාගේ
1: කියන්නේ නිලච්චි
2: හදමාගේ නොකියාම අපි අපිට පුළුවන් ඒ ගීතේ වාදනය කරන්න රිස්මින අපි සවුන්ඩ් මේ ගීතේටත් දැන්
1: ඉතින් ඒ කියුවේ එයාට හදවත එයාට කියන්න නැතුවම ගොඩක් වෙලාවට ඉස්කෝලේ පරිසරනවා කියන එක තමයි මම ඒක දැන්නේ. ඒ කියන්නේ අම්මගේ ඉස්කෝලේ කාම යාළුවෙක් තියෙන ටීචර්කනේ. ඒ කියන්නේ කාලේ ඉඳන් තාමත් ඒ දෙන ආශ්‍රය කරනවා. අම්මගේ වයස 80ක් 80ක්. ඒක නේ. තා ඉන්නේ හොඳම යාළුවා. ඒක මම ඒක සඳහන් කර ගිහිල්ලා ඒ කියන්නේ ආතරේ ලැබෙන්නේ හිටපු මේ සන්ති කාමරවලට ගිහිල්ලා බැලු බලනවා එතන ඉන්න මෙතන ළමයි මගේ අලුවවත් මට මතක් වෙනවා කියන එක තමයි දෙන්න දෙන්න ඉතින් ඒක අහලා අපට ගොඩක් සතුටු පිහිටුණා
0: ඉතින් ඔයා ලොකු දෙයක් මං හිතන්නේ මේ මං හිතන්නේ අම්මට ලොකු සතුටක් ඇති මොකද තමන්ගේ දුව
2: තමන්ගේ
0: දක්ෂ ගීත රචිකාවියා එතකොට මේ අම්මගේ හැඟීම තේරුම් අරගෙන එයාට එයා වෙනුවෙන් ගීතයක් රචනා කරපු එක ගැන එයාට ලොකු සතුටක් ඇති. ඉතින් ඒක අනිවාර්යෙන් ඒක එහෙම වෙන දෙයක්. ඉතින් මේ අපි රංජන් අපි මේ ගීතයට සවන් දෙමු දැන්. ඊට පස්සේ අපිට පුළුවන් තව විස්තර කතා කරන්න.
2: හොඳයි. මේ ගීතේ ගායනය කරන නිපුණි නායත්තලා සංගීත සපයන අනුරාධ අබේසිංහ ගීතේ පදමාලාව ලියන්නේ අපේත් එක්ක දැන් කතා කරන රිස්මීනා සමින් අපි සවන් දෙමු මේ ගීතයට දැන්. නිපුණි නායත්තලා.

0: lankaradio.lk.
1: රිස්මිනා මට දැනගන්න ඕනේ දැන් ඔයාට කොහොමද ඔයාගේ හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය මම හිතන්නේ ඔයා ජෝ රැකියාවක් කරනවාද නැත්නම් ෆුල් ටයිම් කරන්නේ මේ ගීත රචනා කරන එකද මට ඉස්සෙල් පොඩ්ඩක් ඒ ගැන දැනගන්න ඕනේ
2: රැකියාව කරනවාද ඔව් මම බැංකු ෆේකල් විදියට වැඩ කරා නේද විදියට රාජකාරියක දැන් මම විශ්‍රාම ගත්ත මේ අවුරුද්දෙන්
1: අවුරුදු උපරිම 38ක් 40ක් විතර ඇති කියලා
3: මම හිතුවේ එහෙම තමයි
2: මම ඒ කියන්නේ අවුරුදු 19 මම බැංකුවට ගියේ වැඩට ගියේ ඉතින් අවුරුදු 19ක් වැඩ කරමන් කියන්නේ අනිත්ක මට හම්බෙන්න ඕනේ වැඩක් මම උදේම කරනවා මේ බැංක මම අයිබුනේ පස්සේ මගේ සබ්ජෙක්ට් එක කරන්න දෙන්නෙක් දාන්න කියලා අරන්චුනා එහෙම මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරනවා ඒකකොට ඉතින් මට විවේක කාලයක් ඇත්තේ නැහැ ඔය යන්නේ එන ගමන් තමයි ඉතින් අපකරලි ගන්න පුළුවන් වෙන්නේ ඒත් ඉතින් ගොඩක් වැඩ වෙන්නේ කන්දවත් වෙලාවක් නැහැ එහෙනම් ඉතකට මේ අපේ ටයිප් කරන මෙස්
3: ටයිප්
2: යතුරු ලිඛනය කරන එක නා ඔව් එයත් ඉතින් හරි මේ එයා කවි ලියනවා ඉතින් කවි ලියනකොට සමහර ඔය මේ එයා වැරදියට ටයිප් කරලා තිබ්බොත් මොන හරි කියලා මේ මොකද්ද කියලා අහලා ඒ වගේ ඉතින් අපි කවි වලින් ඒවා අහන්න පුරුදු වුණා මොකද ඒ අර කාර්ය බස්ල වෙලාවේදීත් අපි පොඩ්ඩ මෙහෙම අර පොඩි රසයක් අරගෙන වැඩ කරා ඉතින් මම හිතන්නේ ඒකෙන් තමයි ලියන්න පුළුවන් වුණේ කියලා එහෙම අර නිති පූර්වට එහෙම ලියලා දැම්මා එහෙම ටික ටික ලියන්න ගත්තන් පස්සේ තමයි කවි නේසොපෙස්ට්‍රියට පේජ් එකක් මම පටන් ගත්තේ ඉතින් ඒක මුලින්ම කප්පුදේ පිටුදිදි කියලා මට හිතෙනවා
1: කොහොමද මේ ඔබගේ මේ සැමියාගෙන් ලැබිච්ච දායකත්වය යාගෙන් කොහොමද හම්බෙච්ච කමෙන්ට්ස් ඒ කාලේ ලියපු කවි වලට ඒ කියන්නේ මම මොනවද කතා කරන්නේ හරි රසවත් තැනක් ගැන ඒ කියන්නේ දැන් විවාහ වෙලා නැති කාලේ නමුත් දෙන්නගෙම හිතේ දෙන්න ගැන මොනවා හරි අදහසක් තිබිච්ච කාලේ එයා ඔයාගේ හම් කියවන්නත් ඇති සමහර විට
2: නේ නේ ඒ කාලේ මම ලිව්වේ නැහැ ඇත්ත කියනවා මම ඔයා හත්තෙලිහ විතර උනේ පස් තමයි ලියන්නේ ගොඩක්ම යොමු උනේ විතරම චිත්‍ර නම් අතිපා චිත්‍ර නම් ඒක මගේ ඔයාලේ ඉන්න සමිඳු කියලා එයා නම් කිව්වා 40ට පස්සේ මිනිස්සුන්ගේ පිටිවිලි වෙනස් වෙනවා ඔයාගෙන් ලියන්න අරන් තියෙන කෝ දිකටම කරගෙන යන්න මේ ඔයාට ගොඩට ලියන්න පුළුවන් මේ එහෙම කියලා එයා මට කිව්වා ඔයාගේ කවි ටික මහ ගන්නසේකර මේ මාත්‍රි කවි වගේ යාරි පුතියනවා එහෙම කියලා. එහෙම කියලා මේ යා තාතෝ මම උනන්දු කළා. උනන්දු කරලා මම කරා ඊට පස්සේ ටික කොහොමද මේ රටේට හම්බුච්ච එකත් තමයි ලියුවේ. මේ කොහොමද කවි පේජ් එක හිතරන කොට හස්බන්ඩ් දන්නේ මම පේජ් එකක් කරනවා කියලා. මම අන්වත්තනා මේක නුත්නේ. ඊට පස්සේ කතාවර සිංහල වෘත්තයට මම ලියපු කවියක් හතර ඇති කියලා හිතනවා හැමෝම කියක් කරනවා ඒක තමයි මම කියුවා මේ ඔය කට්ටියට විශ් කරන්න මේ කවිය දාන්න කිව්වොත් ඒක පොසිමන්ට කියන මම කවියක් ඔව් මං ගැලපුවාම එයන්න කියන මේ ඔයා බොරු කරන්න එපා මේ ඔයා කකින් හරි කොපි කරගෙන මේක මේක මම දැක්ක හැමතැනම ෂෙයාර් මේ ඔයාලා ඔපිට මේ ඒ කියන්නේ එයා දැන් ඉන්නේ එතකොට මම නියම කියලා
1: ඒකත් ඒකත් හරි සුන්දර අත්දැකීමක් නේ. ඒ කියන්නේ වාගේ හස්බන්ඩ් දන්නේ නැතුව කවි ලියනවා කියලා පස්සේ දැනගත්තාම එයාට ඇදෙන්නේ නැති ලොකු සර්ප්‍රයිස් එකක්. කොහොමද මේ අතමි කලින් කියන්න තිබ්බ හැබැයි.
3: රිස්මිනා ඔය දෙන්නම එකම බැංකුවේද වැඩ කළේ?
2: ඔව්.
3: ආ ඒක තමයි.
1: හොඳයි අපි රංජන එන තවත් ගීතයකට යොමු වෙමු. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් සාකච්ඡාවට යොමු වෙන්න.
3: ඔව් මේ රිස්මිනා අපිට කිව්වා මේ දවස් දෙක තුනකට කලින් මෙයා අහන්න කැමති ගීත ගොඩක් තියෙනවා කියලා. ඒ ගීත වලින් අපි සූදානම් කරා එක ගීතයක් වාදනය කරන්න. මේ ඔයා මට ලියලා තිබ්බ ගීත වලින් මම තෝරගත්තා ලතා මංගෙස්කාර් කියන ගීතයකුත්, මොහොමඩ් රාපි කියන ගීතයකුත්, ඊළඟට සෝනු නිගම් කියන ගීතයකුත්, හින්දි ගීත වලින් ඊළඟට ටී එම් ජයරත්න වික්ටරත්නායක, ඊළඟට තව තියෙන දෙමළ ගීතයකුත්. අපි ආමුද ප්‍රියා බොලේ කියන ගීතය මේ ගීතය ඇතුළත් වුණා 2005 වසර ප්‍රදර්ශනය වුණ පරණීතා කියන චිත්‍රපටයට. පරණීතා කියලා කියන්නේ ද මැරිඩ් වුමන්. මේ ගීතය ගායනය කරන්නේ සෝනු නිගම් සමඟ සරායා ගොසාල්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා සයිප් අලි ඛාන් සහ විද්‍යා බාලන්. අපි සමඳුම ඒ ගීතයට දැන්

0: lankaradio.lk.
1: ඔය මේ චිත්‍රපටිය බලලා තියෙනවද?
2: එහෙම
1: මතක නැහැ. ඉතින් බලනවා ගෙදර එන තෙලිගු චිත්‍රපටයක් තියෙනවා හොඳ ලස්සන පරණ චිත්‍රපටයක් චෙම්මීන් කියලා එක බලලා තියෙනවද මාළු චෙම්මීන් කියලා හරිම පරණ චිත්‍රපටයක් හරිම ලස්සනයි ඒකේ මේ මාළු මූදේ ඉන්න මාළුකාරයෙක් ගැන තමයි ඒ චිත්‍රපටය කියන්නේ චෙම්මීන් කියලා ගමේ කතාව පරණ චිත්‍රපටයක් මං හිතන්නේ අවුරුදු 30කට වඩා පරණ ඒ චිත්‍රපටයත්
2: ජිස්මිනාගේ මම අහන්න කැමතියි දැන් අපි දකින දෙයක් තමයි ලංකාවේ සිනමාව ගත්තත් ලංකාවේ ගීත ශාස්ත්‍රය ගත්තත් යම් යම් හිස්තැන් තියෙනවා මම දැකලා තියෙනවා ගීත රචකයන්ට හරියට ඔවුන්ගේ කතෘ වන්නේ නැතුව තමන්ගෙන් වැඩේ කරගෙන ඊට පස්සේ ඒ දේවල් අමතක කරන අය ඒ වගේ ගැන ගොඩාක් කතාබහ ඇති වුණා පහුගිය කාල වකවානුව පුරාම ඔයාට ඒ වගේ මොනවා හරි දෙයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද එහෙම මේ ඔයාගෙන් ගීතයක් රචනා කරගත්තට පස්සේ යම්කිසි අවැඩක් සිද්ධ වෙලා තියෙනවද
1: ඔයා කියන්නේ මුදල් නෝගේ සිටීම් වගේ දෙයක් නේද
2: ඔව් ඒ වගේ එහෙම නැත්තම් ගීතය කොපි කරා වෙන්න පුළුවන්

0: වාසනාවන්තයි පැත්තෙන් ඒම දෙයක් වෙන්නත් එපයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මං හිතන්නේ මේ ලංකාවේ කලාව ගත්තහම ගොඩක් කලාව කියන එක මිනිස්සු ගරු කරන්නේ නැති, ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාව කියන එකට ගරු කරන්නේ නැති තැන් අපි දකිනවා. ඒ කියන්නේ දවස ගානේ සමාජ මාධ්‍යවල වුණත් කෙනෙක් හොඳ දෙයක් ලියලා දැම්මොත් ඒක අර අපි කතාවට කියන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා අරගෙන දානවා. කවදාවත් ඒ කෙනා කවුද ලිව්වේ කියලා එයාට පොඩි ගෞරවයක්වත් දෙන්නේ නැහැ ඒ මනුස්සයාගේ හැකියාවට. ඉතින් ඒ පැත්තෙන් ඔයා හරි වාසනාවන්තයි, එහෙම දෙයක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාට වෙනත් ආරක ගීතයක් ගීත ලියන්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් ඔයා ওই ගීත ලියන යම් කිසි ශෛලියක් තියෙනවනේ එකම ආරක. එහෙම ඔයාට මොකක් හරි හීනයක් තියෙනවද මේ වගේ ආරක ගීතයක් ලියන්න පුළුවන් නම් මට හොඳයි, නැත්නම් මෙන්න මේ අහවල් ගායකයා ගායිකාව මගේ ගීතයක් කියනවා නම් මං හරි කැමති වගේ එහෙම පොඩි හීනයක් ආසාවක් තියෙනවද?
1: එහෙමනම් ඒකනේ ජනප්‍රියම කියන්නේ ඇත්තටම කපුල් කල්හාරේ ගීතවලට ගොඩක් ආසයි. ඒ වගේ ගොඩක් අය ඉන්නවා එහෙම කියන්නේ ගොඩක් අය ඉන්නවනේ. ඉතින් කරගන්න නියදම ගැන හිතනකොට නම් එච්චර දුරට ගීතම් කරන්න බැහැ. ඒකින්ද ඉන්නවා ඉන්න කවුරුද ගීතර කරන්න ඉන්නවා නම් ඉතින් වේල දෙන්න මේ කැමති සතුටුත් ඒකින්ද හම්බුණා. මේ වේදිකා නාට්‍ය සින්දු ලියන්න මම ගීත වේදිකා නාට්‍ය දෙකකට ගීත ලියලා දීලා තියෙනවා. ඉතින් ඒකත් ඉතින් අපි හොයාගෙන ඉන්න කරන දේවල් නෙමෙයි අපි වෙයි විතර කියලා ලියව ගන්න දේවල්නේ. ඒකට මම හරි සතුටුයි. මොකද වේදිකා නාට්‍යයක් කියන්නේ ඒක පෞද්ගලික වෙන දේවල්නේ. ඒවා ඉස්සරහටත් ඒවා තම දියුණු වෙන්න ඕනේ දේවල්. අපේ ලංකාවේ තියෙන දේවල් මේකට යම් කිසි කමකින් මට සායක වෙන හම්බුනා ලැබුණ තියෙන එක මට සතුටුයි. ඒක ගින්ද
2: මට අහන්න ඕනේ අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබ කැමති ගීත මාතෘකාවක් තියෙනවද? ඔයා ලියන්න කැමති මාතෘකාවක්? හොඳයි. ඒ වගේම ඔබ රිස්මින ඔයා ලියලා තියෙනවා ආදරය ගැන කතා කරන විට මේ ළමා ආදරය ගැන දරුවන්ගේ ආදරය ගැන ගොඩක් ගීත ලියලා තියෙනවා. ඒකෙන් පුතේ නුඹතාවම මම දන්නේ නැහැ කියන ඒ ගීතේල ඔයා ලියලා තියෙනවා. සංගීතය කරන්නේ අජිත් ප්‍රේමලාල්. ඒ ගීතය ගැන මොනවද කියන්නේ? මේ ගීතේ ගායනය කරන්නේ රාජු දීන්. ඒ ගීතය ගැන ඔයා මේ ළඟදි ලියපු ගීතයක් ඒ ගීතය. ඒ ගීතය ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
1: ඔව්, රාජු දීන් මහත්මයාමද Facebook එකෙන් සම්බන්ධ මේ පොළ මිතුරේ ඒකම කතා කරලා කොහොමද ගීතයක් කියලා දෙන්න පුළුවන්ද කියලා. එයාගේ ගීතේ හිස්තරක් තියෙනවා කියලා කිව්වා. ඔද කාලයක් රට ගිහිල්ලා හිටියා. ඒ කියන්නේ විදේශ ගත වෙලා ඉන්න කාලේ පුතාගේ මුරතල් කාලේ යට මිස් වුණා කියලා එයාගේ හිතේ හිස්තනක් කියලා තියෙනවා කියලා තරඳවල ඉර දෙන්න පුළුවන්. ඒකට ලියුපෙත් තමයි යුතුය. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා.
2: ඔය ලස්සන ගීත මමත් කීප වතාවක් කියවුවා. ඒ ඇත්තෙන්ම කියනවා ඒක හරි සංවේදී ගීතයක්.
1: හරිම සංවේදී.
2: ඔව්. ඒ වගේම තමයි ඒ ගීතේ මේ ගායනය කරන රාජු දිනුත් ඒ ගීතේ ලස්සනට ගායනා කරනවා. ඒ වගේම ඔබේ පදමාලාව ඒකටම ගැලපෙනවා. මම ඔය රාජු දින් කියන එක නා ටිකක් දන්නවා. ඒ කියන්නේ මටත් හම්බවලා තියෙන Facebook එකකින්. මම සජීව යත් එක්ක කතා කරන්න, නමුත් Facebook එකෙන් කතා කරලා තියෙනවා. එයා මට කිව්වා ඔයාට කිව්වෙන් පස්සේ ඔයා හරියටම එයාගේ අදහස එයාට කියන්න ඕන දේ හරියටම ලියලා දුන්නයි කියලා. ඒ නිසා තමයි ඒ ගීතය ආරංගන ගායනා කරලා තියෙන්නේ. ඒ ගීතේ සංගීතය සපයලා තියෙනවා. ඒ ගීතේ පදමාලාවේ හැම දෙයක්ම එකට මිශ්‍ර වෙලා හොඳ ගීතයක් බවට පත්.

0: තියෙනවා. ඒ ගීතෙද මේ දිනවල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා නේද?
1: ඔව්.
0: අපි සමඳුම මේ ගීතෙට මේ ගායනය කරන රජු දින් පදමාලාව රිස්මීනා සම්මින්ගෙන් සංගීත සපයන්නේ අජිත් ප්‍රේමලාල්.

0: රිසින ඔයා කිව්වා දැන් ඔයා වැඩියෙන්ම ලියන්නාස ආදරය ගැන කියලා. මට දැනගන්න කැමති ආදරය අට දැනින්නේ මොකද්ද ඔයාගේ පෞද්ගලික අදහස ආදරය ගැන?
1: ආදරය ආදරය ගැන මට දැන හිතෙන්නේ දැන් දෙන්නේ අපි ආදරය කරන වෙන අපි ආදර කරනවා නම් ආදරය කරන වෙන කොහේ හරි සතුටින් ඉන්නවා නම් අපි සතුටු වෙන්න අපිට එකට ජීවත් වෙන්න හම්බුණ නැත ඒ අර ඒක කැඩුන පස්සේ සමහර මිනිස්සු අර වෛර කර කර මරා ගන්නවා ඒක මම අනුමත කරන්නේ නැහැ හම්බුණත් නැතත් අර හිතේ තියෙන ආදරය දෙන්න අතරන කියා කියන ඉඳලා මේ වෛර කරන්නවත් බනින්නවත් ඉගෙන තරහ ඇති කරගන්න හොඳ නැහැ අපි මේ එත හම්බෙන අවස්ථාවේ අපි සතුටින් ඉන්න ඕනේ අපි හැම වෙලාවම සතුට මතක විතරක් තියාගත්තම නීති කියලා මට
0: හරි මට ඒත් එක්කම අහන්න හිතුණා මේ වගේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් දැන් ඔයා එතනදී ඉස්මතු කරපු දෙයක් තමයි මට දැන් හිතෙන දේ ඉස්සර නෙමෙයි කියන එක. එතකොට අපි දන්නවා අපි මිනිස්සු හැටියට වයසින් වැඩි වෙනකොට අත්දැකීම් බහුල වෙනකොට ටික ටික පරිණත වෙනකොට අපි කලින් හිතපු සිතුවිලි කාලෙත් එක්ක අත්දැකීම් එක වෙනස් වෙනවා. එතකොට ඔයා ඒ කාලේ ලියපු ගීත දැන් අහනකොට ඔයාට හිතිලා තියෙනවද ඒ හැඟීමම? ඒ කියන්නේ අපි හිතමු ආදරය ගැන ඔයා ලියපු ගීතයක් වෙන්න පුළුවන් නැත්නම් ඒ කාලේ ඔයා ලියපු ගීතයක් මේ කාලේ වෙනකොට මේ වචන තව වෙනස් වුණා නම් හොඳයි මේ හිතපු දේ වෙනස් වුණා නම් හොඳයි කියලා එහෙම හිතිච්ච තැන් තියෙනවද?
1: නැහැ මම කියුවේ මම ආදරය ලියන්න පටන් ගත්තේ 40
2: වගේ කියලා. ඒක උඩ ලව් එක
1: මම කියන්නේ ඒ අර අපි කරුණ කාලේ හිතනවනේ කරුණ කාලේ ඕනම කෙනෙක් හිතනවනේ ඉතින් ආදරය කරන්න අයිති කර ගන්න ඕනි කියන හැඟීම එනවනේ ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නේ ඒක අපි හරි 15ක් යනකොට අපි පරිණත වෙනකොට නේ අපි අදහස් වෙනස් වෙන්නේ
2: හොඳයි රිස්මිනා ඔබ ඔබ තරුණ කාලේ ආදරය කළේ නැන්ද කාට හරි?
0: හස්බන්ගෙන් ගුටි කන්න වෙන ප්‍රශ්න අහන්න
2: හස්බන් දන්නවා කියලා ඇති මට තව යාළුවෙක් දෙන්නේ කිටියා එහෙමයි කියලා සමහර වෙලාවට එහෙම
1: ප්‍රශ්න නෑ මම ඇත්තටම ඉස්කෝලේ ගියේ මික්ස් ස්කූල් එකේ
2: ඔව් ඉතින්
1: දැන් මේ ඉස්කෝලේට ගියේ මේ ඕ ලෙවල් කරන්තම් දැන් මේ ඉස්කෝලේට ගියේ මික්ස් ස්කූල් එක එහෙම සම්බන්ධකම් තියෙන්නේ නැහැ ඒතර මගේ හොඳම යාහතු කොහොමදයි මගේ හොඳම යාළුවා යාළුවලා හිටිය බෝල් එකට එක්ක දැන් ඒ දෙන්න බැන්නේ නැහැ ඒ වුණාට මේ ඉස්කෝලේ කාලේ රාධාකෘෂ්ණ කියලා පැත්තෙන් ඒ කියන්නේ මන්මත්තරණ වැස්සදුවාරේ යමුනා රන් තීරේ කියලා මන්මත්තරණ කියලා තමයි පිටු පටන් ගන්නෙ.
2: කවුද ගීත කියන්නේ?
1: ඉන්දිකා කුමාරි මම.
2: ඉන්දිකා කුමාරි ඔකේ පොඩ්ඩක්. ඔව්.
1: එතකොට මම කියන්නේ දැන් අපි රාධාකෘෂ්ණ එකට උනේ නැහැ
2: නේ. කතාව දිගට යනවා තවමත්.
1: රාධායි ක්‍රිෂ්ණයි එකතුනේ නැහැ. ඒ වුණාට මේ රාධා කියන ගමන්ම අපිට මතක් වෙන්නේ ක්‍රිෂ්ණාලනේ.
2: ඔව්.
1: ඔව්. ක්‍රිෂ්ණ කියන ගමන්ම අපිට මතක් වෙන්නේ රාධා. ඉතින් මට මනසින් මතක් වෙන්නේ මගේ යාළුවගේ නම කියපු ගමන්ම යාළුවා යාළුවා කියලා කිව්වා තමයි මතක් වෙන්නේ. ඒක රිස්ක් කාලේ කාලේ කිව්වා. මරි ටීචර්ට මතක් වුණේ ඒ ගමනේ.
2: ඔව්.
1: මේ යාළුවලා කියන්නේ එහෙම කියලා. ඉතින් ඒකම පැති සුන්දරයි. ඒ කියන්නේ මතකයන් අපිට හිතින් නිවෙන්න පුළුවන්. ඒ මතකයන් තුලේ තාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ.
2: විශ්මිනා දැන් මේ
1: ඉංග්‍රීසි ගොඩක් සිංහල
0: ලූෂන් පුලත්සිංහල මහත්මයා නිතරම කියනවා වගේ සැබෑ පෙම්වතුන් කිසිදායක් නොවේ නේද?
1: ඒක ඇත්ත. ඒ කියන්නේ එක් නොවුණු පෙම්වන ආදරේ වැඩි කියලා.
0: වැඩි. ඔව්. මම කියන්නේ ආදරේ කර මිස් වෙන හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ එක ළඟ නැහැ හැම වෙලේම දකින්නේ. නමුත් ඒ මතකය තමයි හැම වෙලේම ඒ කෙනාව ඒ කෙනාගේ හැඟීම් ඔයාට මතක් කරන එකම දේ. එතනින් එහාට ඔයාට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කිසිම සාක්කියක් ඒකන. ඒ හින්දා තමයි ගොඩක් ඒක මම හිතන්නේ ඒක මේ මිනිසුන්ට සෑහෙන්න දැනෙන තැනට ඇවිල්ලා
1: තියෙන්නේ. දැන් අයිති කරගත්තෙන් පස්සේ මේ අර සිද්ද ආදරේ නේ වගේ ඒක පෙන්වන්න ඕනේ කියලා හිතනවද දන්නේ?
0: ඒක සාමාන්‍ය
2: දෙයක්. ඒක සාමාන්‍ය.
0: ඒක සාමාන්‍ය දෙයක් විදිහට අර අර අපි කතා කරක් කියන්නේ හැමදාම දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා.
2: ඒ වගේ තමයි.
0: ඒගේ අර හැමදාම ඒද වෙනකොට ඒ කියන්නේ හිත ඒ කියන්නේ මිනිසුන්ගේ හිත මොලේ හැදිලා තියෙනෙත් එහෙමනේ යම් කිසි දෙයක් පසුපස හඹා යනකන් ඒකට ඉවසILLක් නැහැ. ලොකු තරඟයක් තියෙනවා. හිත
2: ඒක ලැබුණාට පස්සේ
0: මේක ගන්න ගන්න කියලා. ඒක ඇචීව් කරාට පස්සේ එතනින් එහාට එයාගේ හිත මොලය මේ පිළිගන්නවා දැන් ඒක ලබාගෙන ඉවරයි කියලා. එතකොට එතනින් එහාට එයාට ඒකේ ලොකු වටිනාකමක් දැනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඕනම දෙයක්.
2: මේ මේ ගීතේ මනමත් කරන කියන ගීතේ ඔයා ලිව්වේ අය දෙන්නගේ අදා මේ ආදරය ගැන හිතලාද? හොඳයි අපිට පුළුවන් ඒ ගීතයට සවන් දෙන්න. මේ ඉන්දික උපමයි තමයි මේ ගීතේ ගායනය කරන්නේ සංගීත සපයන්නේ නවරත්න ගමගේ. අපි සවන් දුමු ඒ ගීතයට දැන් පදමාලාව රිස්මිනා සමින්ගේ.

0: අහන්න ඕන ඇත්තෙන්ම ඒ දෙන්න එකතු නොවුන්ඩ නොවෙන්න හේතුවක් තිබුණාද?
1: ඒ දෙන්න දැන් අපි ගමේ ඉස්කෝලෙට ගියපු කාලේ ඒගොල්ලෝ 6-5 කියලා යාළු වෙලා
0: හිටියේ.
1: දෙන්න එකම ඉස්කෝලෙට ගියේ.
0: ඔව්.
1: ඒ ලෙවල් කරන්න. මම වත්තල සෙන්නෙන්සලට ගියා. ඒගොල්ලෝ සෙබස්ටියන් එකට ගියා. ඊට පස්සේ කොහමහරි ඒගොල්ලෝ වෙන් වුණා. දෙන්න දෙන්න දෙන්න එක තමයි මේ දැන්නේ. ඒ වුණත් දැන් අර බොයි එහෙම කතා කරනවා. කතා කරපුවාම අහනවා
0: කාලයක් යනකම් ඒක අමතක කරන සමහරට දෙන්නගේ පළමු ආදරේ වෙන්නත් පුළුවන්. පළමු ආදරේ දැන් ගොඩක් අයට අමතක කරන්න බෑනේ. අන්න ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ සැප දුක හොයලා බලන එක සාමාන්‍ය දෙයක් නේද? එයා ජීවත් වෙලා ඉන්නවනම් එයාගේ ඔයා දන්න කෙනෙක් හම්බුනාම අහනවා. ඒක සාමාන්‍යයි. එහෙම මං කියන්නේ මමත් එහෙම අහලා තියෙන නිසා.
2: අන්න දැක්කද බලලා මැලුම් පැන්නා. රංජන්ව වෙනම දවසක ඉන්ටර්විව් කරන්න ඕනේ රංජන්.
0: හොඳයි හොඳයි. නැති අතීතයේ සමහර දේවල් මතක් වෙනකොට අපි කල්පනා කරන්න ඕන ඒවා අපි ඇයි එහෙම කරගත්තේ කියලා නේ. ඒකනේ එහෙම උනේ මොකද කියලා හිතෙනවා. ඒ සමහර දේවල්
1: නීකා එහෙනම් රංජනයට තෝක ගැපෙන ඇති නේද ඒ ගීතේ?
0: මම ඇහුවා
2: රංජන්ට තියෙනවා මං හිතන්නේ වෙනම ගීත සෙට් එකක් එයාගේ අතීතය සම්බන්ධ නේද රංජන්?
0: ඔව් අනේ ගොඩක් තියෙනවා ගීත ගොඩක් තියෙනවා. වෙලාවත් වැඩේ වෙලා තියෙන ගීත අහන්න වෙලාවක් නැතිකමනේ. ඒකනේ ගීතවල ඒ ගීත ඇහුවම වේදනාවකුත් වෙනවා සතුටකුත් වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම එක පැත්තෙන් එහෙම දේවල් එහෙම වුණේ එකත් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒකනේ සමහර අය එකතු නොවුණා කියන එකේ දුක තිබුණත් එහෙම එකතු නොවුණ එක හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් එහෙම වෙන්න පුළුවන්. දැන් මේ දෙන්න එකතු නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. මේ දෙන්න හොඳින් ඉන්නවනේ දීවත්තල.
1: ඔව්
0: ඔව් හොඳයි. අපිට දැන් තව ගීත කීපයක් වාදනය කරන්න පුළුවන්. ඔයා කැමති ගීත වලින් මම කැම මම තෝරගත්ත තවත් ගීතයක්. ඒ ගීතය තමයි ඉන්න ඔයා තෝරගෙන තියෙනවා TM ජයරත්න ගායන සිතින් මා නොසැලී කියන ගීතය. මේකට විශේෂ හේතුවක් තියෙනවද රිස්මීන? ඊළඟට ඔයා තෝරන්න තියෙන වික්ටර් රත්නායකගේ පෙම්බර මදු කියන ගීතය. ඒකට විශේෂ දෙයක්
1: තියෙනවා? විශේෂ දෙයක් නැහැ. ඒක මියුසික් ඒ වික්ටර් රත්නායකයන්ගේ හඳයි මියුසික් එකයි ඔක්කොම එකට ගෑනකොට පුදුම ලක්ෂණක්
0: තියෙන්නේ. හොඳයි.

0: කාලේ ගෙවිගිය තෙරුණේවත් නැහැ. අද අපේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකේ වැඩසටහනට එකතු වෙලා ඔබේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට රිස්මිනා ඔබට ගොඩක් ස්තුතියි.
1: ඔව්, ඔබේ සියලු ඉදිරි නිර්මාණ කටයුතුවට ලංකා රේඩියෝ අපේ හද පිරිසුව පැතුම් මේ සමග තියෙනවා. රිස්මිනා, ඔයාට ඔයාට යමක් කියන්න තියෙනවද?
2: විසිපහක් විතර දැනට දීපු ඒවෙන් තාම ආවේ නැහැ. ඒ කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සමහර චිත්‍රපට ගීත දෙකක් තියෙනවා, ටෙලි නාට්‍ය ගීත තුනක් තියෙනවා, වේදිකා නාට්‍ය ගීත දෙකක් තියෙනවා. ඒවත් එක්ක තමිල් ඒවා 10ක් සිංහල ඒවා 15ක් වගේ තියෙනවා.
1: ඒවට ගායක තෝරගෙන තියෙන්නේ ඒ ගීත ගායනය කරන. ඔව්
2: ඔව්, ගායනය කරන අය කියන්නේ මද නිරලගෙන කරන්න අරගත්තු අයගේ තමයි ගොඩක් තියෙන්නේ. එහෙමයි, කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. ට්‍රැක් හදලා සින්දු කියලා ඒවා මික්ස් කරගෙන එහෙම ටිකක් තියෙනවා කීපයක්. ඒ වගේ අර ට්‍රැක් එක හදලා ඔක්කොම හදලා මේ වොයිස් කරන්න නැති ඒවා එහෙම ටිකක් තියෙනවා. ඒ ටික ඉදිරියේදී
1: අපිට අහන්න ලැබෙනවා ඉදිරියේදී.
2: ඔව්, ඉතින් බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනකට සම්බන්ධ කරගත්ත එක ගැන.
1: අපි ස්තුතිවන්ත වෙනවා ඔයාගේ, ස්තුතිවන්ත වෙන්න ඕන ඔයා අපේ වැඩසටහනට පැමිණීම ගැන, සම්බන්ධ වීම ගැන. ඒ වගේම තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන ඔබෙන් රසබර ගීත අසන්න. ඔබ කිව්වා වගේම ගීත 25ක් විතර තියෙනවා කිව්වනේ. දැන් අපිට ඉදිරියට අසන්න ලැබෙන ඒ ගීතත් මේ දැන් දැනට ලියා තිබෙන ගීත වලට සමාන වෙන්න පුළුවන් මං හිතන හැටියට. ඒ නිර්මාණ කටයුතු වලට අපේ හදබැදී ආදර සුභපැතුම් ඔබට.
0: ඔව් රිස්මිනා, ඉතින් අපි සුභ පතනවා ඔයාගේ ජීවිතේ ඉදිරි කටයුතු සියලුම දෙයට සාර්ථකව සිද්ධ වෙන්න කියලා. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නවා ආයෙත් මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින්. ලංකා රේඩියෝ අපි ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමුගන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුන්දර සතියන්තයක් වෙන්න කියලා. මම නීකා.
1: නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග. එතෙක් ඔබ සැමට වාසනාව, සතුට පිරි සතියන්තයකට වගේම සතියකට ආශිර්වාදන. මම රංජන් ධර්මරත්න. වියසින් වීඩදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රාඩියෝ ඩාම්ස්ට්‍රන්ට් මිට් ලංකා රාඩියෝ සෙන්ඩුම් ඉස් උන්සෝ ඉස් අලන් සුපර් ටෝලර් සොනිග වෝක අප් පුම්සෙන් නුව ගිප්ටස් පොලිස රාඩියෝ සෙන්ඩුන් බීගොස් හිය බයි රාඩියෝ ඩාම්ස්ට්‍රන්ට් mit meine Kollege Elis Flister.